පාකිස්තාන් දාවස ජයවද ජම්මු කශ්මීර ලදාක් සඳස් අගරුණී හිස්සයන් ඉසලන්ජි ප්‍රධාන මන්ත්‍රී ක්‍රිස්ටොෆර් ලක්සන් භාරත සා ආසාද වාපර් කරාර් කේක එම් කරාර් කරේ කොටවයි සෞදි අරබ මේ මකාවේ ජෝ ඩ්‍රෝන් හම්ලේ ජී භාරත සත්‍ය ලසන් මිනින්දා කියා හේ इलाके में जल्दी अमन दायमत के बरकरार रखने जो सडनो आहे मर्दन जे क्रिकेट में आज शाम जो दिल्ली में टे फाइनल टी20 इंटरनेशनल मैच में भारत जो मुकाबलो अफगानिस्तान सा थींदो